තින්නා සූතකනාය පෞරී සත්ගුරු වඩා තරසාලාහි ඇ ජිස් විච් වඩියා වඩියායියා සහැ වේලේ තා නදරී ආයියා ජාත ස්පානා තා මනවසායියා කර හුක්කම් මස්තක හත් කර විච්චෝ මාර් කඩියා බුරයායියා සහැ තුඨේ නෝනද පායියා ශ්ලෝක මහැලා පැහැලා පැහැලා සුච්චා ආත් හොයේ සුච්චේ බැඨා ආයේ සුච්චේ අගෑ රක්ෂුන් කොයි නා කටයෝ ජාය සුච්චා හොයි කෑ ජේවේ